0: Core, 105.4 FM Dunedin.
1: Otago Access Radio, me element horaw, obavitagineni, Sri Lankia Gita Shetri, Swarname Dashakian Tulabihu, Agriganya Gita Nirman Esorin, Lankia Sanskritia desa Ebi Balana. ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි. සුබ සන්ධ්‍යාවක් ඔබ සැමට සත්සරරාව මියුරු ගීතාවලිය සමග එකතු වෙන හරියටම රාත්‍රී 7 කණිසම වදින විටම ඉතින් මම එනවා ඔබගේ නිවසට මියුරුතුම ගී සමුච්චයක් රැගෙන හැබැයි අද තනියම නෙවෙයි තවත් සහෘදයෙකු සමග එතනම් නුහුරු නුපුරුදු සහෘදයෙක් නෙමෙයි හුරු පුරුදු සහෘදයෙක් විශේෂ හේතුවක් තිබෙනවා අද සහෘදයාව මෙතනට කැඳවාගෙන එහෙම නැත්නම් මෙතිරියට කැඳවාගෙන ඒමට මන්ද හරි අපූරු වැඩක් කියන්නේ ඉතින් නිතර අපූරු වැඩ කරන කෙනෙක් ඉතින් ඇත්තටම ඔබ දන්නවා ලබන මාසය කියන්නේ සැප්තැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසය ඉතින් තවත් ඔහුගේ ඒ කියන්නේ මේ සහෘදයාගේ සාහිත්‍ය කටයුත්තක් ඔහු ඉතාමත් සාමූහිකව කරන ඒ වගේම ඔහුගේම සාහිත්‍ය කටයුත්තකුත් සිදු වෙනවා. ඉතින් ඒ දෙක ගැනම කතා කරන්නට තමයි අද අපි ඔහුව කැඳවාගෙන ආවේ මැදිරියට. ඔහු වෙන කවුරුත් නෙමෙයි, අපි කවුරුත් හොඳින් දන්නා අඳුරන, ඔබ කවුරුත් හොඳින් දන්නා අඳුරන හරිඳලා චන්ද්‍රසිරි මහතාණන්. ඉතින් හරිනය ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔබව මැදිරියට.
2: ආයුබෝවන් සුරංග.
1: මේ විශේෂ වූ කටයුත්ත සාහිත්‍ය වෙනුවෙන් ඔබ විසින් කෙරෙන්නට යෙදුණු තවත් මෙහෙවරක් ගැන කතා කරන්නට. ඒක තමයි අද අපේ බලාපොරොත්තු. ඉතින් ඔහුගේම ගී කිහිපයක් සමගින් තමයි අද අප ඔබට සහෘදයාමය ගෙන එන්නේ. සරසවි කවි සරණිය සිව්වන වෙළුම. ඉතින් මෙන්න මෙහෙම ආරාධනා පත්‍රයක් තියෙනවා. සහෘද ආරාධනයයි සරසවි කවි සරණේ සිව්වැනි වෙළුම කල එලි දැක්ම කවදද?
2: සැප්තැම්බර් 5.
1: සැප්තැම්බර් 5 වෙනිදා, ඒ කියන්නේ සෙනසුරාදා. කොහෙදද?
2: කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨ මණ්ඩල ශාලාවෙති.
1: K3202 ශාලාව.
2: ඔව්.
1: සමාජ විද්‍යාපීඨ ගොඩනැගිල්ල K3 කැලණි විශ්වවිද්‍යාලයේ උදෑසන 9:00ට. ඒ කියන්නේ කොතනද දැන් කැලණි විශ්වවිද්‍යාලයට මෙහෙම ඇතුල් වෙලා නුවර පාරෙන් මෙහෙම කන්ද නැගල යනකොට තියෙනවා තෙල් බැම්ම.
2: අන්න තෙල් බැම්ම ඉස්සරහා තියෙනවා බණ්ඩාරනායක ශිෂ්‍ය නිවාසය.
1: ඒ කියන්නේ දකුණුවත
2: පැත්ත. දකුණුවත පැත්ත. ඒක පහු වෙනකොටම තියෙනවා දකුණටම හැරෙන්න. ඔය පැත්තේ තමයි සමාජ විද්‍යාපීඨ ගොඩනැගිලි තියෙන්නේ. ඔය පැත්තට අපි දැන් ළමයි කියනවත් දන්නේ අපි යන කාලේ.

0: තරකුවේ පොල්වත්ත කියලා.
1: හා
0: හා. මොකද ඒ හරිය තනිකරම මේ පොල් ගස් එහෙම තීච්ච තනි තට්ටුවේ නිකන් පාසල් ගොඩ නැගිලි වගේ ගොඩ නැගිලි
1: කීයක්. මට ඒතරම් මතක නැහැ මාත් කැලණිය විශ්වවිද්‍යාලයට දෙපාරක් විතර
0: ගියා. ඔව්. ඒ ඊතර දැන් තියෙන තට්ටු තුනේ වගේ විශාල බිල්ඩින් මේ ගොඩ නැගිලි තුනක්. ඒකේ මේ K3 කියන්නේ ගොඩ නැගිලි අංකය. ඕකේ තියෙන ආරාධනා පත්‍රයේ 202 කියලා.
1: ඔව්.
0: ඒ 202 කියන්නේ දෙවනි මහල්ලේ දෙවනි කාමරේ.
1: තුන් K3 එකේ දෙවනි මහල්ලේ දෙවනි කාමරේ තමයි මේ කටයුත්ත සර්යස්සවි කවි සරණියේ සිව්වැනි වෙලුම.
0: එළි දැක්වීම
1: සිදු කරන්නේ. ඉතින් කැලණි සරසවි මතක ඒ මතක සමරන්නට ඔබටත් බොහෝ මතකයන් ඇති බව මම දනිමි. මම කියන්නේ ඔබ වෙන්නේ නැති.
0: ඔව්.
1: ද කවියෝ ටිකද කවියෝ වෙන්න පුළුවන්.
0: හැමෝම.
1: ඒ සොඳුරු අතීතයට මා ඔබව කැඳවාගෙන යමි. ඉතින් හරි අපූරු ගීතයකුත් පබැඳෙනවා ඔබ අතින්. මෙන්න මෙහෙම. කැලණි සරසවි බිමේ තාම හිත දුවනවා. නිරතුරු ඔබත් මුණ ගැසෙනවා. එදා වාගේම අදත් හදවතේ ඉන්නවා. ඒ මතක නොමැකීම තියෙනවා. සරසවියක මතක කියන්නේ හරි සොඳුරු මතක. මේ පේරාදෙනියට විතරක් ලඟ වෙන මතක නෙමෙයි. ඉතින් මගේ සියතින් මම ගෙල සිඳ ගන්නවත් නෙමෙයි. ඉතින් ඉතින් ඔබට අමතර කැලණි සරසවි බිම තාම හිත දුවනවා. මේ කවියද ඔබ ගීතය කර නගලා තියෙන්නේ?
0: ඔව් ඔව්. ඒක තමයි ගීතේ නැගුවේ. මේ අපි ගීතේ අහලයි මුදු සුරංග.
1: එහෙනම් ගීතේ අහලෙමු
0: වැඩසටහනට.
1: නැහනම්
0: ඒක හොඳ ගීතය ප්‍රවේශයක් වේවි අපේ වැඩසටහනට.
1: ඔව්. මෙන්න ඒ ගීතේ අපි ගීතේ පද පසුව කියමු.

0: පුංචි අත පසුවීමක් තියෙනවා. එතකන් ඔබ ගීතය ගැන කතා කරන්න මදක් මා ඉතාක්ෂණික දෝෂය නිවැරදි කරගන්නා තෙක්.
1: ඕ ගීතය ලියවිලා තියෙනම කරන විශ්වවිද්‍යාලයේ මතකය සම්බන්ධයෙන් තමයි. විශේෂයෙන් මේ විශ්වවිද්‍යාලයක් කියන්නේ අපි හුඟ වෙලාවට හුඟ දෙනෙක් කතා කරන විශ්වවිද්‍යාලයේ ප්‍රේම සම්බන්ධතා ගැන අධ්‍යයන කටයුතු ඇරුණාම, නමුත් මේ ඒ විතරක් නෙමෙයි සහෝදර ප්‍රේමය කියන එක මේ විශ්වවිද්‍යාලයක් තුළ හරියට දකින්න පුළුවන් දෙයක්. ඒක ඒ මතකයන් කවදාවත් අමතක වෙන දේවල් නෙමෙයි. ඒ කියන්නේ බැඳුණු බැමි සමහරලාට මේ අපි මරණය දක්වාම රැගෙන යනවා. එහෙම ඒ වගේ මිතුරන්ද මිතුරියන්ද මා සමග ඉන්නවා බොහෝ පිරිසක්. ඒ කාලේ සිට මේකට එකතු වෙලා අපි ඒ ඒ වගේ කණ්ඩායමක් එක තමයි මම මේ සරසවි කවිසරණිය කරන්නේ. මොකද අපි පිහිටුවා ගත්ත කැලණිය අපි සහෘද සංසදය තමයි මේ කාර්යය ආරම්භ කළේ.
0: ඒ සහෘද සංසදයේ ඉන්නේ ඔබගේ සමකාලීනයන්ද?
1: ඇත්තම කියනවා නම් සුරංග, මේ මම මේ 1980 කණ්ඩායමේ ප්‍රවේශ කණ්ඩායමේ මේ මම මේ කරන කණ්ඩායම 1979 කණ්ඩායම. ඒ කණ්ඩායම මේ 2021 ආරම්භ කරපු මේ කණ්ඩායමක්. එතකොට අපි 4 දෙනෙක්ගෙන් තමයි ඉස්සෙල්ලම් පටන් ගත්තේ. දැන් ඒක සමාජිකත්වයේ හැටියට 200ක් විතර සටහන් වෙනවා. ඒ අතර කිහිප දෙනෙක් දැන් අපේ වයසත් එක්ක සමහරු ජීවිතෙන් සමුගෙන ගිහිල්ලත් තියෙනවා. අපිත් එක්ක හිටපු අය, අපි කවිපුත්‍ර කවි ලියපු අය. මේ නමුත් අපි විශාල පිරිසක් ඒකට දායක වෙලා අපි මේ කාර්යයට හරිම සහෝදරත්වයෙන් එදා මතක තාමත් එහෙම තියාගෙන මේ අපි ඒ ගමන යමින් ඉන්නවා. විශාල දේවල් මේ අවුරුදු 2021 සිට අද වෙනකොට විශාල කාර්යයන් රසක් අපි කරලා තියෙනවා.
0: එහෙනම් අපි ඇත්තටම ඔබ කැමති ගීතයක් මම අසන්නම් මේ තාක්ෂණික දෝෂයේ මදක් නිවැරදි කරගන්නකම්. ඉන් පසුව අපි මේ කැලණි සරසවි ගීතයට එමු.

0: sandakat mini vilata varin munara kikili dance kipi vida okanda sandai natanni sandakat mini vilata varin munara kikili dance kipi vida okanda sandai natanni sandakat mini vilata
1: sandakat mini vilata vadin munara kikili obage bohoma priyatama geethaya කොහොමනමුත් ඉතින් අර ඔබ කිව්වා ඉස්සර ඇත්තටම ඉතින් සරසවියේ විරුද්ධ ලිංගික ප්‍රේමය තමයි බොහොම නම් දරලා කප් ගහලා තියෙන්නේ. නමුත් මෙතන ඔබ සොඳුරු මිතුදම් රැගෙන හිනාමල් ඉහිනවා ලබැඳියන් සිහිනයට වඩිනවා සංසාර සාගරේ අපි තවම දුවනවා කොහේ හෝ දිනක මුණ ගැහෙනවා. අන්න ඒ වගේ හරි අපූරු පද පෙළක් තමයි මේ ගීතයේ තියෙන. දැන් අපි ගීතය අහලා බලමු.

0: ඔන්නහම තමයි කැලණි සරසවි නේ සොඳුරු මිතුදම් රැගෙන හිනාමල් ඉහෙන ඒ මතකයන් මේ හිනාමල් ඉහෙනවා කවි පොතේත් ඒ කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා බොහොම හිනාමල් විසිරෙනවා ඇති මේ කවි පොත ගැන කතා කරනකොට දැන් මේ හතරවෙනි මෙලුම අපි මීට කලින් කතා කරා කලින් මෙලුම් ගැන තුන්වෙනි මෙලුම ගැනත් හතරවෙනි මෙලුමේ විශේෂත්වයක් මොන හරි තියෙනවද හරි නැහැ දැන් ඒ කියන්නේ හතරවෙනි මෙලුම බිහි වෙන්නේ 2026 මෙලුම විදිහට
1: ඔව් මේක 2023 සිට අපි මේ කාර්ය කරගෙන යනවා අවුරුදු වසරක් පාසා මේ ඇත්තටම මේක මේ අපේ කැලණි අපි සෞද සංසදයේ සුවිශේෂී සංදිස්ථානයක් තමයි හැම වර්ෂයකටම මෙහෙම පොතක් කරන්න පුළුවන් වීම විශේෂයෙන් මේ කවිය වගේ දෙයක් මේ පාඨකයාට නොයන වගේ කාලෙක කවි පොත් අඩුවෙන් විකිණෙන කාලෙක නමුත් අපේ අය එකතුලා මේ කාව්‍ය සංග්‍රහයක් කරන එක මේක විශේෂත්වය තමයි අපි මුලින්ම මේක පටන් ගන්නකොට මේකට හිටියේ 1079 කණ්ඩායම සහ තව වෙනත් කීප දෙනෙක් හිටියා මේ නමුත්

0: මේ වෙන විට අපි 79 කණ්ඩායමත් ඊට කලින් සරසවියේ හිටපු විද්‍යාර්ථීන්ව හිටපු මේ වෙන විට සම්මානිත මහාචාර්යෝ ජේෂ්ඨ මහාචාර්යවරුලා ඉන්න අය පවා අපි මේ පොතට එකතු කරගෙන තියෙනවා. මොකද ඔවුන් ඉඳහිට කවි ලිව්වට ඔවුන් කවි පොත් හැටියට ලියන්නේ නැහැ. ඒව පොතක් හැටියට සුරකින්නේ නැහැ කොතනකවත්. ඒ නිසා මේවා අපි පොත් හැටියට ඒක පළ කරාට පස්සේ මේවා අපේ විශ්වවිද්‍යාල පුස්තකාලයේවත් තියෙයි අනිවාර්යයෙන්ම. එතකොට අනාගත පරපුර මෙන්න මෙහෙම කණ්ඩායමකුත් මේ විශ්වවිද්‍යාලේ ඒ කාලේ ඉඳලා තියෙනවා කියන මතකය ඉතියේවි. ඒක නොමැකෙන මතකයක් හැටියට තියේ. ඉතින් ඒකට ගොඩක් අය අපේ දායක වෙනවා. ඔබ දන්නවා අපේ මේ මහාචාර්ය ආරිය ආරිරත්න සම්මානිත මහාචාර්යතුමා ඇතුළු ඔහු තමයි සංස්කරණයට උදව් වෙන්නේ. මොකද මුල් එකේදී සියලුම දේවල් ඔහුත් එක්ක දෙවනිකින්ද මම ඔහුත් එක්ක මේ වැඩේ කරන්න එකතු වුණේ. පස්සේ අපි අපි දෙන්න සංස්කරණයක් හැටියට පටන් ගත්ත. අපි දෙන්න සෑහෙන මහන්සි වෙනවා. අපි දෙන්න රටවල් දෙකක ඉඳගෙන
1: කෙරවල් දෙකක
0: ඉඳගෙන කෙරවල් තුනක වැඩක් තමයි කරන්නේ. ලංකාව
1: ඇමරිකාව එක තැනක දැන්නා
0: සිටියම
1: අලිය ලෝක සිටියම ගත්තොත් ඇමරිකාව මැද ලංකාව මෙයිනේ නව ශ්‍රී ලංකාව
0: ත්‍රිකෝණයක් තමයි.
1: ඒකත්
0: කෙරවල්
1: දෙකේ
0: දෙකේ ඉන්නේ. ඔව් ඒක එකතු වෙන තමයි මේ කරන්නේ. මේ සැරේ අපේ කවි පොතේ කාව්‍ය නිර්මාණ තියෙනවා 155ක්.
1: ඒ වැඩිම එකද මේ පාර?
0: නෑ, මීට ගිය සැරේකෙ මීට වැඩිය තිබුණා. අපි කවි සමහර කවි, ඒ කියන්නේ අපි මේ සංස්කරණය කරනකොට සමහර කවි ඒ කවි කිවිඳියන්ටම දැනුම් දීලා ඒව සමහර නවත්තලක් තියෙනවා. මොකද මේ හොඳ කවි පොතක් කිරීමේ අදහසනේ අපිට තියෙන්නේ.
2: හැම ලියවිල්ලක්ම
0: කවියක් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නවා අපේ ඉන්න කණ්ඩායමේ අය. විවේචනය සාධාරණ ඒගොල්ලෝ අගය කරනවා.
2: කන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් එකක් තමයි හම්බෙන්නේ.
0: එහෙමයි හම්බෙන්නේ.
2: මොකද අපිටත් ඒ අත්දැකීම් තියෙනවා. මහාචාර්ය ආරි
0: රත්න
2: සමග
0: වැඩ කරලා.
2: ඉතාම විශිෂ්ටයි කියන තියෙන්නේ. ඔහු ඉතාම හොඳින් ගුරුහරුකම් දෙනවා. ඉතාම හොඳින් අගයනවා. හැමදේම අගයලා තමයි වරදක් තිබෙනවා නම් පෙන්වලා දෙන්නේ.
0: ඔව්, ඇත්තටම අගයීම සහ ඇගයීම සහ අගයීම කියන දෙකම කරනවා. අගය කිරීමත් කරනවා, ඇගයීමත් කරනවා. ඒ දෙකම කරනවා මේ නිසා මේ සැරේ
2: ඇප්‍රීෂියේෂන් ඇන්
0: ඇනලිසිස්. ඔව්, ඔහු මේ දවස්වල අනිත් එක ඔහු ඉන්නේ ඇමරිකාවෙත් නෙමෙයි. ඔහු මේ දවස්වල ඉස්තාන්බුල් නුවර ඉන්නේ. ඉඳගෙන තමයි මට මේවට කාර්යයට උදව් කළේ. මේ මං කැමති සුරංග පොඩ්ඩක් මේ අපේ මේ සැරේ කවි සරණියට අලුතෙන් එකතුච්ච අයත් ඉන්නවා. ඒ නිසා මං නම් ටික කිව්වට මට පොඩි වෙලාවක් දෙන්න.
2: ඔව් කියන්න, වෙලාව 7:21 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි. අන්නේ වෙලාවට සුබ මොහොතින් නම් ටික කියන්න.
0: ඔව්, අපේ කණ්ඩායමේ ඇත්තටම ශාස්ත්‍රාලී වෘත්තීය ප්‍රසංග සංවේදන ව්‍යවයන් විවිධ ශේෂ්ත්‍රයන් කරන ඉහළ තනතුරු හෙබවූ අය තමයි ඉන්නේ. මේ 90%ක් විතරම රාජ්‍ය සේවකයෝ. මේ ඔවුන් අතර අපේ ඉන්නවා මේ ගරුතර ස්වාමීන් වහන්සේලා, පල්ලික මහේවර්තන හාමුදුරුව, පූජ්‍ය දළුපත උපාලි හාමුදුරුව, ඊළඟට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග,
2: ආරියරත්න,
0: ඔව් සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල, ඊළඟට මෙල්බර්න් නුවර ඉන්න WH උපසේන, ඔහු අපේ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථි, ඊළඟට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුලරංජිත් තේවතානගම, ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, ඒ වගේම රම්මයා බස්නායක, සුනිල් ලීලානන්ද පෙර, අනදා වීරකෝන්, එල්සි රංජනි, කුමාර හිටිනායක, කුසුම්මාලි පතිරණ, චන්ද්‍රා මැදගොඩ, ධම්මික කරල්ලියද්ද, දයානන්ද අතුරලිය, නිවේදිතා විජේසුන්දර, රෝසි කොඩිකාර, විමලා ක්‍රේලිස්, ශ්‍රීරා නිමංගලිකා වනසිංහ, ශීලා ඉන්ද්‍රාණි, සනී වෙර්ලුගොල්ල, චන්ද්‍රානි රුවන් පතිරණ, සීතා මාලිනී වහරක, සුනන්ද පල්ලේගම, සුනිල් අමනුපුර, සුමනසිරි වේරගම, සේන ලියනගේ, සෝමරත්න රිදියපාන, YM නවරත්න යන සහෝදර සහෝදරයන් හා ස්වාමීන් වහන්සේලා සහ මම.
2: ඒ තමයි කවි
0: වලින්
2: දායක වෙලා තියෙන්නේ.
0: ඔවුන්ගේ කවි 155කින් තමයි
2: මේ.
0: 32.
2: ඔය බොහෝ විට 79, 80, 78 ඒ කණ්ඩායම්.
0: ඔව්, ඊටත් එහා අය ඉන්නවා. මේ වෙනකොට මට

0: ඒ කාලේ අපිත් වැඩි ජේෂ්ඨයින් වෙච්ච අය තවත් අය මේ පොතට ඊළඟ පොතට එකතු වෙන්න මට එකහු වෙලා ඉන්නවා.
1: ඒක හොඳ අත්දැකීමක් තියෙන ඉතින් ඔබ මේ ආකාරයෙන්ම කවිපතක් නවසීලන්තයේ අහස යට ලියු කවි. ඉතින් එහි දෙවනි වැලුම අවසන්. දැන් දොරට වැඩීමට සියල්ල සූදානම්. ඒකත් ඉතින් සාහිත්‍ය මාසයෙන් පසු කියවීමේ මාසයේදී නවසීලන්තයේදී දොරට වඩිනවා හරියටම ඔක්තෝබර් 30 වෙනිදා.
0: ඔව්
1: 30 වෙනිදා. ඒක ඒ වෙනුවෙන් වෙනම වැඩසටහනක් ඉදිරියේදී ඉතින් කරනවා. අද වැඩසටහන මේ සාමූහික ප්‍රයත්නයත් ඔබගේ ස්වතන්ත්‍ර නිර්මාණයත් ඔබ තනියම ලියු ඔබගේ තනියම කරපු කෘතියක් ගැන කතා කරන්නත් ඉතින් ඒක නිසා නවසීලන්තයේ කවි ගැන කතා කරන්න අපි පස්සට තියෙනවා. ඉතින් ඔන්නඔහොම තමයි සරසවි කවි සරණියේ 4 වන වෙලුම බිහිවන්නේ. අර කලින් ගිය ප්‍රචාරය වුණු ගීතය ඒ පොතේ තියෙන ගීතයද කවියද?
0: ලියපු එකක්. ඒක මීට කලින් අවුරුද්දේ පොතේ 3 වෙනි අවුරුද්දේ.
1: ඒ කියන්නේ සංගීතය යොදලා ගායනා කරලා දැන් YouTube නාලිකාවේ තිබෙනවා, ඔබගේ YouTube නාලිකාවේ.
0: ඔව්.
1: ඒ ගැන විස්තර කිව්වොත් ඒ කවි ඔබ මේ ගීතයට සංගීතය යොදලා මේ සියලුම දේ නිර්මාණය කරේ ඔබ?
0: ඔව්. ඒක මේ ඒක වෙන සුරංග ඇත්තටම මේ මම පොඩ්ඩක් මේ මම ලියපු ගීත ගැන මට එහෙම මතකයක් තිබුණ නැහැ. මම හිතුවා මං ගීත 50ක් 60ක් විතර ලියලා ඇති කියලා. මේ මං මේ ඒ කියන්නේ ඇත්තටම අපි ගීත ලිව්වට මම ඔයාලට කල්නුත් කියලා ඇති, අපේ ගීත කියන්න අය නැහැනේ. එතකොට මේ සංගීතය කරන්න විශාල මුදලක් ඉල්ලනවා. ඒ වගේ ප්‍රශ්න තියෙද්දි මේ වන විට අන්තර්ජාලය හරහා සුනෝ වගේ ඇප් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් ගීතයක් නිර්මාණය කරගන්න. එතකොට ඒ වුණාට ඒක කරයි කියලා අපිට ඒකේ අයිතිය ලැබෙන්නේ නැහැ. අපි අයිතිය ලබා ගන්න මුදල් ගෙවල එක අරගෙන කරන්න ඕනේ. ඊට පස්සේ මං ගීත මගේ ටික ඔක්කොම හදාගෙන ගිහිල්ලා බැලුවාම ගීත 200කට වැඩි සංඛ්‍යාවක් මම ලියලා තියෙනවා කියලා මම ඒක.
1: එතකොට තමයි
0: අහුනේ. ඊට පස්සේ මම මාස දෙකක් තුල ඒ ගීත 200 ගානම ළමා ගීත 36කුත් එක්ක ඒක එකතු කරලා හැදුවා. මේ දැන් හදලා තියෙන්නේ ගීත 200 ගානක් මේ අන්තර්ජාලයට දාන්න තියෙන සටනක මේ දවස්වල මම ඉන්නේ. මේ ඔය කවි පොත් හදන ගමන් මගේ නවකතාව ලියන ගමන් ඔය වැඩෙත් මම බොහොම අමාරුවෙන් එක දිගට කරගෙන ආවා. දැන් ඒකේදී හදපු එක ගීතයක් තමයි ඇත්තටම අද මම ඔයාලට දීලා තියෙන අනිත් අලුත් ගීත ටිකත් ඒ ලෙසින් හදපු මගේ අලුත් ගීත.
1: ඔව්. කොහොමද ඉතින් ඔබ කිව්වට ගායකයෝ නැහැ කියලා මේ අපි ඊළඟට තෝරගන්නා ගීතය මේ 30 වසරක කුරිරු යුද්ධයට සම්බන්ධයි. අම්මාවරුනේ නොහඬන් කියන ගීතයෙහි ප්‍රථම ගායනය කරලා තියෙන්නේ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන.
0: ඔව්. 83 හරි 84 හරි මට හරියට මතක නැහැ. ඒ කාලේ රූපවාහිනී වැඩසටහනක් තිබුණා සංකපද්ම කියලා. ඒක සංගීත එක ගායිකයෙක් හෝ ගායිකාවක් ගෙනල්ලා කරපු වැඩසටහන. නන්දමාලිනීගෙන් තමයි
1: මතකයි.
0: නන්දමාලිනී මේ
1: ඒකේ කැසට් පටයකුත් ගාව සංකපද්ම
0: වගේන් තමයි පටන් ගත්තේ. ඒක සුනිලාරත් තමයි ඔක්කොම ගීත වගේ ලියලා තිබුණේ. ඒකේ ඕකේ මේ මම ගුවන් විදුලියට දීලා තියෙච්ච ගීතයක් තමයි ඔය චන්ද්‍රිකා විශාර චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය තෝරගෙන ගායනා කරනකොට තමයි මම දන්නේ මෙහෙම එකකර ගායනා කළා කියලා. මම කලින් දැනුවත් වෙලා හිටියේ නෑ ගැන. මේ නමුත් ඒක දැන් හොයාගන්න නෑ. රූපවාහිනියෙන්වත් මම බැලුවා. මම ඇගෙනුත් ඒ ගැන
1: විමසීමක් කළා. ගීතේ තියෙනවා නමුත් ඒ පටිගත වෙච්ච ගීතේ
0: එක නැහැ. මුල් ගීතේ
1: තනුවත්
0: නැහැ. තනුව කලේ කවුද කියලා මම දන්නෙත් නැහැ. මේ වෙනකොට මට මල් ළඟත් නැහැ ගීතේ. ඇගෙනුත් මම එහුවා ළඟත් නැහැ. ඊට පස්සේ මම තීරණය කළා ඒක ওই විදිහට මේ හදලා ගන්නවා කියලා. ඒක නිසා තමයි ওই ගීතේ මේ හදලා.
1: ඒ කියන්නේ නැවත නිෂ්පාදනයක්
0: නැවත නිර්මාණයක්
1: අපි අද ඇත්තටම ගීත ගැන ගැඹුරින් කතා කරන්නේ නැහැ.
0: පොත් ගැන කතා ගන්න
1: තමයි කතා කරන්නේ. ඒක නිසා අපි ගීතය හැලෙමු විරාමයකටත් එක්ක.

0: මැරුවත් නොමැරි විරුවන් බැලයන් වැනි දරුවන් කුමටද? කුමටද දරුවන් බැලයන් වැනි බොහොම ප්‍රබලව ඔබ එතන බස හසුරවලා තියෙනවා. ඉතින් වර්තමානයටත් මේ ගීතේ අසු ගණන් වල ලිව්වට ඉතින් ටිකක් ගැළපෙනවා වගේ කියලා මට හිතෙනවා. මේ කියන්නේ වැඩි දුර කතා නොකරමු. ඉතින් ඔහොම තමයි
1: insurances
0: ඒ ගීතය. දැන් අපි කවි පොත ගැන කතා කරලා පළමු හෝරාව ගෙවිගෙන යද්දී අවසන් කරන්න

0: න්නටත් කාලය විල්ල මොකද නවකතාව ගැනත් කතා කරන් තියෙන් නිසා එනං ඉතිං සහෘදාරාධනය සරසවි කවිසරණය සිව්වැන්නුයි වෙළුම කල එලි දැක්ම කැලණී අපි සහෘද සංසදයේ කැලණි සරසවි ආදි විද්‍යාර්ථීන්ගේ කාව්‍ය නිර්මාණ මංජරි දෝතින් වැළඳ ගන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු. එදාට අදුරුතුමන්ලා පිරිසක් සහභාගි වෙනවා. සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල, මහාචාර්ය චාමින්ද අබේසිංහ, මහාචාර්ය අනුරමනතුංග සහ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ. ඉතින් මේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් 2026 සැප්තැම්බර් 5 වන සෙනසුරාදා උදෑසන 9ට සමාජ විද්‍යා පීඨ මණ්ඩල ශ්‍රවණාගාරයේ කැලණිය විශ්වවිද්‍යාලයේදී තමයි මේ සත්කාර්ය සිදු වෙන්නේ. හැබැයි මං හිතන්නේ දැනට ආසන වෙන්වී අවසන් වගේ කතාවකුත් තියෙනවා.
1: ඔව්, මේ ඔය එක ශාලාවේ තියෙන ඉඳ තියෙන්නේ 80කට විතරව මේ වෙන විට. ඒ කියන්නේ අපි සහභාගීත්වය මේ අපිට කලින් දන්වන්නේ කියලා තියෙනවා. ඒ අනුව ඒක සහභාගීත්වසංගල තියෙනවා. ඔබට මතක ඇති සුරංග අපේ නවසීලන්ත හස්සට ලියු කවි පොත වෙලාවෙත් මේ මහාචාර්ය සම්මානිත මහාචාර්ය ආරි ආරියරත්නයන් අපිට ඔහුගේ දේශනයක් එව්වා.
0: ඔව් ඔව්.
1: මම බලාපොරොත්තු වෙනවා මේවර ඔය ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට අමතරව ඔහුගේ කටහඬත් මේ මං හිතන්නේ ඔහුගේ කටහඬ ඇහෙනවා ඇත්තේ අපේ විශ්වවිද්‍යාලය තුල අවුරුදු 50කට විතර පස්සේ ඔහුවත් එතෙන්ට කැඳවා ගන්න ඔහුගේ කටහඬ ලබා
0: දෙන්නේ
1: අන්තර්ජාලය හරහා
0: හර බර
1: දේශනයක්
0: වෙනවා නොඅනුමානයි ඒ කතාව.
1: ඒ වගේම තව එකක්, ඒ වගේම මේ ඔහු මේ මේ වෙනකිටත් කොළඹ telegraph.com වෙබ් අඩවියට අපි කවි පොත ගැන විවේචනයකුත් ලියලත් අවසන්. ද කැලණි සරසවි කවිසරණයේ බයින්ඩින් ද පොයට් ඇන් ද රීඩ කියලා. මේ ඔබට බලන්න පුළුවන් කොළඹ telegraph.com වෙබ් අඩවිය තියෙනවා අපේ මේ සරසවි කවිසරණයේ පොත ගැන විවේචනයක් ලියලා. ඒ ඇරෙන්න මට තව එකක් කියන්න ඕනේ. අපේ සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අපි කවි පොත ගැන මෙන්න මෙහෙම අදහසක් දක්වනවා. ඔව්, ඒ ගැන ලියලා තියෙනවා. මේ නූතන කවිය සහ කාව්‍ය විචාරයේ නිරන්තරයෙන්ම සමාජ දේශපාලනික සහ තාක්ෂණික වෙනස් වීම වලට අනුරූපව පරිවර්තනය වෙමින් පවතී. සරසවි කවිසරණයේ සිව්වෙනි වෙළුම වැනි සමකාලීන කාව්‍ය සංග්‍රහයන් දෙස බැලීමේදී මෙන්ම වත්මන් සාහිත්‍ය ශාස්ත්‍රයේ නිරීක්ෂණය කිරීමේදීද නූතන කවිය තුළ දැකිය හැකි ප්‍රධාන සමකාලීන ප්‍රවණතා කිහිපයක් හඳුනාගත හැකිය. අත්දැකීම්වල බහුමාන්‍යයන් සහ ශුද්ධ ආඛ්‍යාන මයික්‍රෝ නැරේටිව්ස් ලෙස අතීතයේ පැවති මහා ආඛ්‍යාන හෝ පොදු දේශපාලන තේමාවන්ගෙන් ඔබ්බට ගොස් මෙහි කවියා තමා අවට දකින ඉතා සියුම් හෝ මෙතෙක් අවධානට ලක් නොවූ ක්ෂුද්‍ර සිදුවීම් කවියට නගයි. පුද්ගල මනසේ ඇතිවන තනිකම විපත්තිම සහ මතකයේ ආවර්ජනය කිරීම නොස්ටැල්ජියා වැනි තේමාවන් ඊට උදාහරණ ලෙස හුදක්වනවා. ඒ වගේ මේකේ සුවිශේෂී කාව්‍ය පන්තීන් 155ක් ඇතුළත් වෙන බවත් මං සඳහන් කරන්න ඕනේ. ඒකට දායක වෙච්ච හැම දෙනාටම මං ස්තුතිය පළ කරනවා. ඒ වගේම ඉදිරියේදී පොත්වලට එකතු වෙන්න දැන්ටත් මට අදහස් කැමැත්ත පළ කරලා තියෙන සෞද්දේන්ටත් කැලණිසර සවි ආදි විද්‍යාර්ථීන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි. ආර්ය ආරියරත්න ශූරීන් සමග.
0: ඔව්, දැන් ඊළඟට ඔබ මේ හිතුවක්කාරයා නවකතාව, ඒක හොඳම යවුන් නවකතාව වෙනවා. ඉදස් නමසිය
1: ජගත් යවුන් වසරේ,
0: ජගත් යවුන් වසරේ 84. ඉතින් ඒ හිතුවක්කාරයා නවකතාවෙන් පස්සේ ඔබ මේ සරසවියට සම්බන්ධ, නමුත් මේ සරසවියෙන් එළියේ කෙරුණු කර්තව්‍යයක් අලලා කඳවුරක සෙවණේ කියලා යවුන් නවකතාවක් තවත්
1: කරනවා.
0: එතකොට ඒ නවකතාව පළ වෙන්නේ 2022 වසරේ.
1: ඔව්, බොහෝ කලෙක.
0: ඉතින් ඉන්පසුව ඊටත් කලින් ගොඩක් කලින් කොහොම හරි කඳවුරක සෙවණේ නවකතාව එකම හරිම ආසම චරිත දෙක අර හීන්දෑරි තරබාරී දෙන්න.

0: ඉන්දියාරි තරබාරි දෙන්න මෙවර මගේ පොතේ උත්සවයට එනවා කියලා මට කියලා
1: තියෙනවා. ආ එදෙන ඇතරම
0: ඉන්න
1: ඉතින් මේ කොහොම හරි එක හරි අපූරු කතාවක් ඒ ගැන අපි කතා කරලා තියෙනවා. ඔබලා කරපු සමාජ සත්කාර